නොකියාම නික්ම ගිය සොඳුරිය වෙනුවෙන් ලියවුණු ප්‍රථම සහ එකම ගීතය යයුවේ සනත් නන්දසිරි ශූරින්. ඉතින් අපට ගන්නවා කවියක් ශාරිකා අපගේ නවසීලන්තේ අපි වට්සැප් සමූහය තුළ සිටින කිවිින්දයක් සිසිර ඉර්තුවේ රෑක ලියූ කවියක් ඇහුනාද කස්සු කුසුව කිවිලෝපත් අතර මැදිවියට ආසන්න ඇයගේ ඇතුලාන්ත ලදරිය අංශු ලක්ෂ සංඛ්‍යාත ගණනයකට විදී ගණනකට වෙදී විලාපතියන හඬ දියණියක වූ පරම්පරාගත ශාපයට ඇහුනාද කසුකුසුව කිවිලෝපත් අතර මැදිවියට ආසන්න ඇයගේ රෝසපෑ සිඟිත්තිය ආදර ගීවලින් නලවන හඬ අනන්ත සංඛ්‍යාත ආදර ස්නේහයෙන් තබාතිත දියණියක වූ පරම්පරාගත ශාපයට

0: සාරිකාගේ කවියෙන් කියවුනෙත් දියණියක ගැන. ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ දියණියක සහ පියකු අතර ඇති අපූර්ව ආදරය, අපූර්ව ආදර සම්බන්ධය ගැන. වේලාවත පසුවේ විනාඩි 19 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමගයි. සත්සරණාව මියුරු ගීතාවලියෙන් ඔබ වෙත ගෙනෙන්නේ ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගී බිහි වූ පරිච්ඡේදයේ, කියන්නේ 70 80 90 දශකවල ඔබට නිතර නොඇසුණු, එහෙමත් නැත්නම් ඔබ නෑසූ ගීත.
1: රූපාංගයෙන් ස

නංජි කොහොලම කියන්නේ ඉතින් අපේ පහතරට නැටුම් සම්ප්‍රදායේ කොහොලම් සම්ප්‍රදායේ එන ඊටමත් අපූරු නාඩගමක්. ඉතින් මේ හරිම අපූරු නාදමාලා ඒ වගේම බෙරපද මේ කොහොලම් නැටුම් ගැයුම් ආශ්‍රිතව තිබුණා. ඉතින් ඔබ ඒ ඇහුවේ ඒ නංජි කොහොලමට අදාළ ගායනයක් ලින්චිනා සභේට පැමිණීම. හරිනා චන්ද්‍රී ෂූරින් තමයි මේ ගීතේ රැගෙන ආවේ එක්වරක් මැදිරියට සෝමවීර චන්ද්‍රසිරි ෂූරින් ගැන කතිකාවතක් අප පවත්වනේ ලවිති. මං කියන්නට හැදුවේ දැන් මේ නාද මාලාම පාවිච්චි කරලා ඉතාමත් මියුරු ගීත මේ අයුරින්ම හදලා තිනවා. මේ ඒ අයුරින් සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතයක්.

0: play longer.
1: ඉතින් ගීතයත් සමග ඔබ යන්නට ඇති පියමනින්නට ඇති 1990 දශකයට සුසීමා චිත්‍ර කතාව ඇසුරින් ජනකරත්නායකයන්ගේ සුසීමා ටෙලි නාට්‍ය විහුණ අනේ ටෙලි නාට්‍ය තේමා ගීතය තමයි ඒ දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්න ගීතය ක්ලරන්ස් සහ ජැක්සන් ඇන්තනිගේ සුසංයෝගයෙන් බිහිවුණු හඬ සුසංයෝගයෙන් බිහිවුණු ගීතය ප්‍රධාන කොටම ක්ලරන්ස් තමයි ගීතය ගායනා කරේ ඒ මැද කොටස හඬ කැව්වේ හඬ මුසු කරේ ජැක්සන් ඇන්තනි ඉතින් ජැක්සන් ඇන්තනි නාට්‍ය ප්‍රධාන චරිතයක් රංගපාව අසේලගේ චරිතය මතක ඇති ඔබට සුසීමා ටෙලි නාට්‍ය 90 දශකයේ මුල් භාගයේ මගේ මතකයේ හැටියට විකාශය වුණ ඉතින් මේ ගීතය

මේ ගීතේ සංගීත කණ්ඩය ඇහෙනකොටම ඔබ ඒ ටෙලි නාට්‍ය එකල නැරඹුවා නම් ඔබ නිතැතින්ම එතනට අරන් යනවා ඇති. ඉතින් ගීත ඉල්ලීමක් ඉටු කරන්නට තියෙනවා. මේ ඉල්ලීම ඇත්තටම ගීත ඉල්ලීම් ගොඩේ තිබුණා ටික කාලයක්. චන්දිමා දස්කොන් තමයි ගීතේ ඉල්ලන්නේ. නිරංජලා සරෝජනී විසින් ගැයෙන කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් ගීතේ තමයි.

කොහොමද ඉතින් මේ හිතවත්කම් අතහැර දමා යන්නේ මේ දේවල් ඇවිල්ලා තියෙන්නේ මේ දේවල් ඇවිල්ලා තියෙන්නේ පෙර සසරෙන්මයි කිතිලිම චන්දිමා දස්කොන්න ප්‍රයසන්නියගෙන් උන් ඉතින් කාලයක් ගත වෙලත් ගීතිලිම් ගොඩේ තිබුණු ගීත ඉල්ලීමක් ඉටු කළා වෙලාව හත පසු විනාඩි 36 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ Access Radio FM 105.4 ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි

තපුරු ගීතයක් සේනනායක වේරලියද්දයන්ගේ හඩින් ගැයෙනු ඒත් ඉතින් 2000 දශකයේ මුල භාගයේ වගේ තමයි මතකයේ හැටියට. ඉතින් 90 දශකයේ මැද භාගය වන විට නෙමෙයි ඉතින් ඒ කාලේ අපූර්ව ගායකයෙක් බිහි වෙනවා. නමුත් ඔහු වෘත්තීමය ගායකයෙක් නෙමෙයි. වෘත්තීමය ගායකයෙක් බවට පත් වුනේත් නැහැ. ඉතින් ඔහු තමන්ගේ වෘත්තීමය කටයුතු කරගෙන ගියා. කොහොම නමුත් ඔහු බිහි වෙන්නේ එකල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිබුණ නලමුදු සුවඳ කියා වාර්ෂික ගී ප්‍රසංගයක් තාමත් සමහර විට ඇති. හරියටම දන්නේ නැහැ. ඉතින් නිවැරදි කරන්න වැරදි නම්. ඉතින් මෙන්න මේ නලමුදු සුවඳ ප්‍රසංගයකින් බිහි වුණා අපූර්ව ගායකයෙක් ඒ තමයි ඉමාන් පෙරේරා. කොහොම නමුත් ඔහු වෘත්තිකයෙක් විදිහට තමයි ජීවිතේ ඉදිරියට ගිය ගායකයෙක් විදිහට නෙමෙයි. ඉතින් ඔහු අතින් බිහි වුණා ඉතාමත්ම විශිෂ්ට වූ ගීත කිහිපයක්. එයින් ගීතයක් තමයි මා ඊළඟට තෝරාගන්නේ ඔබ වෙනුවෙන්. සමහර විට මේ ගීතය අහනකොට ඔබට මතක් වෙයි, සමහර විට මේ වැඩසටහන අහනව ඇති. ඉමාන්ගේ නලමුදු සුවඳ ප්‍රසංගයේ ගැයුම සජීවීව අහපු පිරිස අහනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔබට හුඟ කාලෙකින් ඇසුනේ නැත්නම් මෙන්න ගීතයක්, ඒ වගේම ඇසුවේම නැත්නම් අහලා බලන්න මේ ගීතේ රසය කොහොමද කියලා.

ඉමාන් පෙරේරා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔහුවත් යම් දවසක ඉදිරි දිනයකදී වැඩසටහනට සජීවීව ගෙන්වා ගන්නට මේ මතකයන් අවදි කරන්නට. කොහොම නමුත් කාලය ගත වෙලා ගිහිල්ලා ටිකින් ටික නොදැනීම පැයක් කාලයක් ගත වෙලා ගිහිල්ලා ඉතින්

අතටත් සමුගෙන යන්නට කාලය ඇවිල්ලා. අදට සමුගෙන ගියත් නොවැරදීම ඔබ හමුවට එනවා ලබන සතියේත් මේ වෙලාවටම මෙවැනිම මියුරුතම ගී රැසක් අරගෙන. ඉතින් එදා වෙනකන් තවත් දවස් හයක් බලාගෙන ඉන්න. කොහොම නමුත් අද රාත්‍රිය ඔබට සුභම සුභ රාත්‍රියක් වේවා. ඒ වගේම හෙටින් උදා වෙන සතිය ඉතාමත් සුවදායි සතියක් වේවායි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබේ ගීත ඉල්ලීම් තිබෙනවා නම් අපිට එවන්න. ඉතින් ඔබ වෙනුවෙන් අපි වැඩසටහනේ ඉඩක් ලබා දෙනවා අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් ගිහින් එන්නට අවසරයි. ඔබෙන් සමුගෙන යන මා වේතවත් සුරංග දසනායක.

0: ඒ ඔබ දැහන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: Free FM 89.0. Follow us on Facebook, Insta, and Blue Sky at Free FM 89.